Mà tao nghe mày đang nghe bị lẽ, con mày là con anh mất rồi. Tham bơi bây giờ cho cô ship viên chơi giả phải ở thì computer kinh đan đủ cái tao phải cho tao nhiều thứ chứ. Computer bikri gorne, shikaune, ani marmat gorne, Nepal ke number one haru and sato education center ho niyau. Aur CPN ma ta computer paunu ka sate, computer shikaune rokei kotom bikri hale ma ghor ma bikriyo, ghor mai bank mai, avi school office dun sukai sang sasta ma bikriyo. Tei aera pa banaune suvidha pani chha jushi. English language kakshako pani byabastha chha hoy. Computer laptop, printer, photocopy machine, intercom system, inverter, solar system, avi inverter ko battery pani paincha. क्यामेरा भरपूर दो इंटरनेट पण पण जोडिन छ थौ आमा मते लागे ताके औ तालनो बेताल महिडेर फिर दुका पाइएला नि झुसी औ ये फोन नम्बर 015 45 787 98 4 20 35 541 अब भयो अब गुड वेरी गुड वेरी गुड